0: Wadiha Eke Megahertz, Divahi FM.
1: ඒ මාවෙස් සුට්ටා දෑෆින්
2: අහරම සුට්ටා දෑෆින්
3: ඒ ලිස්ටුක මාවෙස් හිමනාලා
4: අමිල්ල ෆෑසා අන්දෑගෙන් අමිල්ල හෂින් අඩ ගෙල්ලුන් දිරුමකි කිහා මොයකමේ ඒම මාවෙස් සුට්ටා දෑෆින්
5: දුම්ෆයි අහරුමෙන්ගේ හතුරේ දුම්ෆතුගේ ඉස්තුමාල් කුරුම්ගේ සබුන් දිමාවා සිහි මස්සල් තවගා අහරකු හැම් මිලියන වුරෙකින මිහු මරුවාකම තෆා සිසාප්තකුන් දක්කා ফাস নুজেহি আবাহ দুমফতুগে ইস্তিউ মাল কুরুং হুট্টাল মাহিঙ্গা
6: দিবেহি এফএম নোয়াদিহে 1 মেগাহার্টজ

0: बिल तक दक्कम फसे होते मियोती फाही पे ऐप बिल तक अंगारा जुमला ददु फाही पे ऐप ट्रांसफर कोल्ला देंगा महुरी हा बिल तक फैसा दक्का निम्मा लम्बी फोन फेंग गैस अधि मीडिया नेट बिलकस देख के ने रीलोड रास्टस नूनी डेटा पेक्विस नेगे नेंगे मी हम डिजिटल वॉलेट देने मस देबे वायर बिल नु देखी गेंग लारी वीनु ये नेंगी गेंग उले कर नुझे ने हुरी हा डिजिटल पेमेंट का फाही पे मा फाही
1: මෙ ප්‍රෝග්‍රම් ගමි ගෙනස්තිනි නොවල්ටි ප්‍රින්ටර්ස් ඇන් පබ්ලිෂර්ස් ප්‍රයිවට් ලිමිටඩ් උන් ශායි කොෆවා අබ්දෝ ෆාරුක් හසන් ලියුවා ෆවා සුවර්ගෙවන්තවෙරි දිහ බේකලුන් මෙ ෆොතුකවාදියොන්ත හුෂාල ඇදිනි රුගීයා වාෆිරා
2: දිවහෙසම් දිවහෙන් නායකු නොදිය එක මෙගහර්ට්ස්
3: ඒ මරි එක්කල සුසි බදල් කොල්ලාෆියේ
4: එහෙන්ත අස්ලුවෙස් හාද දෙරේදෝ අලේකම හාද ලෝබි නේද මිහුන් උළුනි
5: සාබහෙ මරි හෑන්ත එපුනි ඩොක්ටර් බාය බදල් කොරිවා හකේ
6: ملیریا گیت بار لیفا با ڈاکٹر بھائی کھڑے ات ودکن گن انن نو دے لے بے نو کھلے کن بے نو سائز واس میر وانے اکما کو کوئی نیم وانے ات کڑن
7: نو دی ہے 1 میگا ہرٹز دی وی ایف ایم

තිමන් රස්කලාන්ගේ ආයත්තකං ඊමාම්වා මීහුන් කලේගෆානුගේ අරිහන් අතු ජනම ෆහැ කලේගෆානු විදාළ වාශ තියබෑ මීහුන්ගේ මච්ච සලාම් හොට්ට තියබෑ මීහුන්ගේ වෙරි රස්කලාන්ගේ රහමත් එකලාන්ගේ ධාතු ෆුළුගේ මච්ච ලාසිම් පුරවේ හමකශවරුම් තියබෑ මීහුන්ගේ තෙරෙන් නේංගුමායකු නොබෑ කමෙක්කෝ දෙං එයෆහ තවබාවේ අමල්තන් ඉස්ලාහකොෆි මීහා දන්නාශ ෆහෙන් හමකශවරුම් එකලාන්ගේ ගින ගිනෙන් ෆාෆ ෆුස්සවා රහීම් වන්ත රස්කලාන්ගේ

0: දැන් එන්දෙරිමි බොඩුබෙරන් හාසබේ බොඩුබෙර ගුරුප් මේ කියනි වෙස්තෝ ලවචේන්නේ ගන්නේරකු එකම බොඩුබෙරගේ වෙස් අසරෙ වෙස් නුයින් හොරේ මේ කිහිනෙන් අස මිගොත මේ උෆෙද්දන් ත මේ උෆද්දනි
1: ඒ යස්තෝ බොඩුබෙරගේ තුන තපාත කොල්ලන් නො මියුසික් එක තගා කඩක බොඩුබෙර කිස් එමෙ බොඩොන් එකම බලාප
2: දුරියා කාලටට කුදින් තේමද ලවකියා කුදින් අමෙති බැනේ
1: දො දුරියා කාලෙච්චස් නිර්වේතෝ මුරියා වත්තරේ
2: ඒ හැමයකනේ එන්නෝ ඔන්නාන බොඩුබෙරන් නෝ නාලු අලවන් බොඩුබෙර ගෲප් එක ඔන්නා නම සාකාෆි කන්තත්ත කුරුස් දාණ්ඩි ජෙහෝ මාහපති ඒ කන්තත්ත ස්කෝරාඩ දෝ හැම එකතම මියුසික් ස්කෝල යන තකුද ඒකත
0: එහෙම එන්දෙර බොඩුබෙර ගෲප් කීය සම ඉතුරු ලවත විස් අන්නා නෙමි බොඩුබෙර ගෲප් කෙ
1: ආ දා අන්නා නම හුන්නාන මිහාර සමා මිල්ලරාගේ ලවත විස් එලදා

0: මුණියවස් පිළිවඳම නුවදිහ එකෙන් මෙගහර්ට්ස් දිවෙහි FM ටියුන් කුඳම්ම.
1: රීඩ් අපතු වෙස් රීඩ්.

0: මුනිියවස් ෆිළවාදම නුවදිහ එකෙන් මෙගහටස් දිවෙහි FMම ටියුන් කොඳම්ම.
1: ලෝබි ලෝබී

0: මුනිියවස් විදවාදම නුවදිහ එකෙන් මෙගහටස් දිවෙහි FMම ටියුන් කොඳම්.
1: ලෝබි ලෝබිින්.